0: දිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදුල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.

ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා සියලු දුක් දුම් නසින්දේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි

උදාවන හිරෝ සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර විනදෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: சுதிலே அன்விதுளியன். සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලිය.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතුදින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය
2: සුදුල ගුවන් විදුලිය

කරුණාව දයාව මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක. පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කමක ආනිසංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක. පින්වතුනි, විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරලා ති පින්වතුනි. මලන්නේහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියලා. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැළීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වත්නි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.

හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දෙනාටමත් බණහන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද ධර්මානුශාසනාවේදී අපේ කර්මයේ තියෙන ප්‍රභේද කීපයක්, ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ විපාක දෙන ස්වරූප කීපයක් ගැන අද දවසේ මේ ධර්මානුශාසනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කර්ම විෂය, කර්ම විපාක විෂය අචින්තයයි. අචින්තයයි කියන්නේ ඔබටවත් මටවත් මේ ලෝකේ වෙන සාමාන්‍ය මනුස්සයන් කිසිම කෙනෙකුට අපේ නුවණකින් ඒක එහෙම වෙන්නේ කොහොමද? එහෙම අපිට හිතලා තර්ක කරලා අපේ බුද්ධියෙන් අපි විමසලා අපට තේරුම් ගන්න පුළුවන්, සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. මේ කර්ම විපාක විෂය සම්පූර්ණයෙන් වැටහෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලාට. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා කම්ම විපාකෝ අචින්තියෝ. මේ කර්ම විපාක විෂය අචින්තයයි. ඒ අචින්තයයි කියන්නේ අචින්ත්‍ය විෂය ලෞතර බුදුරජාණන් වහන්සේලාට පමණයි වැටහෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්මයේ තේරුම් ගැනීම පිණිස, මේ කර්මය කියන්නේ මේකයි, මේ කර්ම සකස් වෙන්නේ මේ විදිහටයි, ඒ කර්මයන්ගේ විපාක මේ ස්වරූපයෙන් විපාක අපි කරා එනවා, ඊළඟට මරණ මංචකේ විපාක දෙන කර්ම, ඊළඟට උපතකට හේතු වෙන කර්ම, ඉපදුනාට පස්සේ සැප දුක් විපාක ලබන්න හේතු වෙන කර්ම, ඒ වගේම කෙනෙකුට ජීවිතේ අහිමි වෙන්න, සමහර වෙලාවට මරණයට කර්ම විපාක හැටියට බලවත් වෙලා ඉන ඒ කර්මයන්ගේ ස්වરૂපේ, ඊළඟට මේ සියලු කර්මයන් ප්‍රහාණය කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා. හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාව ගත්තහම ඔබ දන්නවා මේ ලෝකේ මේ විශ්වයේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කැටි වෙනවා ගාථාවකට. සබ්බ පාපස්සකරණ, සියලු පාප යකුසල කර්මයන්ගෙන් වළකින්න, කුසලස්ස උපසම්පදා, පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, සචිත්ත පරියෝදපණං, සුවචිත්තේ තමන්ගේ හිත දමනී කරගන්න කියනවා. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මෙන්න මේ අනුශාසනාව තුලයි බුදුවරු පහළ වෙලා ලෝකයාට නිවන් මඟ දේශනා කරන්නේ, ලෝකයාට සසර දුකින් මිදෙන මාර්ගය දේශනා කරන්නේ. ඒ මාර්ගයේ තුල අකුසල් ප්‍රහාණය කරමින්, කුසල් දියුණු කරගනිමින්, හිත දමනී කරගනිමින් ධර්මාවබෝධයේ පිණිස යන මාර්ගය. ඔබ කවුරුත් දන්නවා මාර්ගය කියපු ගමන් ඔබට මතක් එන්නේ නිවනට තියෙන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? පිංගතුනි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට. මේ කර්මයන් නිරුද්ධ කරන මාර්ගය, මේ කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉස්සල්ලා අපි සරලව මේ කර්මී කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහයක් ගමු තනි වචනකින්. ඒ තමයි බොහෝ වෙලාවට ඔබෙන් කවුරු හරි අහනවා, මොකක්ද ඔය බුදුදහමේ කර්මී කියන්නේ? ඔය කර්මී කර්මී කියලා උගන්වන්නේ මොකක්ද? දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත්, අපි දන්නවා සමහර ලාවට අපි ධර්ම දේශනාවලදී පිරිසගෙන් මේ ප්‍රශ්නේ අහපුවහම එක එක්කෙනා එක එකද සමහරු කියනවා මේ ක්‍රියාව කරන දේ. එතකොට මේ වගේ එක එක වචන එනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වචනයක් තියෙනවා, චේතනාහම් භික්ඛවේ කම්මං වදා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මහණෙනි, චේතනාව කර්මයයි කියලා. අන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මොකද කර්මය කියලා කියන්නේ චේතනාව. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. අන්න චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා කායේන, මේ කය මුල් කරගෙන. මේ කායික ක්‍රියාව තුළ චේතනාවක් එක්ක තමයි කර්ම රැස් වෙන්නේ. වාචාය,
අපි මේ කතා කරන හැම වචනයකටම පෙර හිත ඇතුළේ කර්මයක් සකස් වෙනවා, චේතනාවක් සකස් වෙනවා. ඒකට තවත් ධර්මයේ කියනවා විතක්ක විචාර. වචන සකස් වෙන්නේ චේතනාවක් එක්ක. ඊළඟට මනස. අපි හිතෙන් හිතනවා. ඒ හිතෙන් හිතන හැම වෙලාවකම චේතනාවක් එක්ක තමයි සිතුවිලි පහළ වෙන්නේ. අපිට තේරුම් ගන්න බැරි වුණාට චේතනාවක් එක්කයි සිතුවිලි පහළ වෙන්නේ. ඊළඟට ඔබ සරලව මේ විදිහටත් තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේ මේ කර්ම රැස් කරන ආයතන හයක් අපිට පෙන්නනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා, රූප සංචේතන. කනට ඇහෙන ශබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා, ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා, ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙනවා, රස සංචේතන. කයට දැනෙන පහස ඔස්සේ චේතනා පහළ වෙනවා, පොට්ටබ්බ සංචේතන. හිතට එන සිතුවිලි ඔස්සේ චේතනා පහළ වෙනවා. මෙන්න මේ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන හයෙම චේතනා පහළ වෙනවා. ඒ චේතනාව කර්මය. ඒ චේතනාවට අනුව තමයි චේතයිත්වා කම්මං කරෝති කායේන. ඒ චේතනාවට අනුවයි කය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇහැට පේන දෙයකට අනුව කයින් ක්‍රියාත්මක වෙනවා. වාචාය. අපි ඇහෙන් දකින දේ ඔස්සේ කතා කරනවා. මනස. හිතෙන් හිතනවා. එතකොට මේ ඇස විතරක් නෙමෙයි, කනට ඇහෙන දේවල් ඔස්සේ සිත කය වචනේ මෙහෙවනවා. නාසයට දැනෙන දේවල් ගැන අපි කතා කරනවා, ඒ ගැන හිතනවා, ඊට අනුව ක්‍රියා කරනවා. දිවට දැනෙන දේවල් ඔස්සේ අපි කතා වෙනවා, මේක රසයි, මේක මෙහෙමයි, මොකක්ද මේ, හරි රහයි. එතකොට මේ විදිහට අය දිවට දැනෙච්ච දේ ඔස්සේ, ඒ චේතනා ඔස්සේ අපි තව තවත් චේතනා පහළ කර කර කතා කරනවා, ඊට අනුව ක්‍රියාවනවා, ඊට අනුව හිතනවා. ඊළඟට මේ විදිහට ආයතන හය තුල චේතනා පහළ වෙනවා. එතකොට මෙන්න මේ චේතනා පහළ කරලා රැස් කරගන්න කර්ම චේතනාවමයි කර්මය. ඒවැ විපාක විෂය බුදුරජාණන් වහන්සේ අචින්ත්‍යයි කියලා දේශනා කරාට, ඒ අචින්ත්‍යදී බුදු නුවණින් වටහා ගන්න අචින්ත්‍යදී අපිට අපේ නුවණට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ යම් යම් සරල විදිහට ඒ කර්මයන්ගේ එක එක කොටස් අපිට විස්තර කර කර පෙන්නුම් කරලා ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව අද අපි කතා කරන්නේ ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපස්තම්භක, ඊළඟට උපපීඩක, උපඝාතක කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ ස්වરૂප හතරක් පිළිබඳව. ජනක, ජනක කියපු ගමන් ඔබට තේරෙනවා ජනක කර්මය. එහෙනම් මේ උපතත් එක්ක බැඳිච්ච මොකක් හරි දෙයක් කියලා. පින්වතුනි, අපි මේ ලෝකේ සෑම සත්ත්වයකම, උපන්නා වූ සෑම සත්ත්වයකම මැරෙනවා. ඒ මරණයේදී ඒ සත්ත්වයා උපත කරා යන්නේ කර්මානුරූපීව. ඔබ දන්නවා පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා භවපච්චයා ජාති. විපාක පිණිස කර්මයේ සකස් වෙනවද, ඒ කර්මයට අනුව තමයි උපදින්නේ. භවයට අනුවයි උපදින්නේ. වෙන හේතුවක් නිසා උපදිනව නෙමෙයි. භවපච්චයා ජාති. විපාක පිණිස කර්මයේ හැදෙනවද, ඒ කර්මයට අනුව උපදිනවා. කාම භව, රූප භව, අරූප භව කියලා පටිච්ච සම්පාද විස්තර වෙනවා. කාම ලෝකයේ මේ සතර අපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, මේ සියල්ල අයිති පංච කාමයන්ගෙන් යුක්ත කාම ලෝකෙට. ඒ කාම ලෝකෙ කොහේ හෝ විපාක පිණිස කර්මයක් හැදෙනවද, කුසල් අකුසල් මත, අකුසල් මත අපාය උපත පිණිස කර්ම හැදෙනවා. එකත් කාම ලෝකෙම තැන. ඊළඟට පින් කරපු කෙනාට දිව්‍ය ලෝකයක වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ සැප ඇති තැනක වෙන්න පුළුවන්. ඒ පිනට අනුව විපාක පිණිස කර්මය හැදෙනවා. එතකොට ඒ කර්මයට අනුව යා කාම ලෝකෙ උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ධ්‍යාන වඩලා, භාවනා කරලා, ඒ සමාධිය දියුණු කරලා නම් ඒ ධ්‍යානයන්ට අනුව රූපී බ්‍රහ්ම ලෝකවල විපාක පිණිස කර්ම හැදෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූප ධ්‍යාන වඩපු කෙනා රූපී බ්‍රහ්ම ලෝකයක උපත පිණිස භවය හැදෙනවා. ඊට අනුව එහි උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් අරූප ධ්‍යාන වඩලා නම් ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, අකිඤ්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන, මේ අරූප ධ්‍යාන යම් කිසි කෙනෙක් වඩලා නම් එයාට අරූප භවය විපාක පිණිස කර්ම හැදිලා තියෙනවා.
එයා මරණින් මත්තේ ඒ අරූප ලෝකෙක උපදිනවා. එහෙමනම් අපිට පේනවා කෙනෙක් උපදින්නේ තමන්ගේ කැමැත්තෙන් උපදිනව නෙමෙයි. කැමැත්තෙන් උපදිනවා නම් මේ ලෝකේ කවුරුත් කැමති නැහැ නිරේ යන්න. ඔබ අහලා බලන්න කවුරුත් කැමතිද කියලා අපාය යන්න? කොච්චර පවුකම් කරත් කොච්චර මිනිස්සු අපරාධ කරත් අපාය යන්න කැමති නැහැ කවුරුත්. තිරිසන් ලෝකේ උපදින්න, ප්‍රේතෙක් වෙලා උපදින්න කවුරුත් කැමති නැහැ. හැමෝම කැමති සැප ඇති තැනක බොහොම ලස්සනට, බොහොම ධනවත්ව, බොහෝ සැප සම්පත් ඇතුව හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒක. හැබැයි ප්‍රාර්ථනා කරපු පමණින් ලැබෙනව නෙමෙයි, අපේ කැමැත්තට අනුව උපදිනවත් නෙමෙයි. එහෙමනම් කෙනෙක් උපදින්නේ විපාක පිණිස රැස් වෙන කර්මයක් නිසා. කර්මයෙන් තමයි උප්පත්තිය ලබලා දෙන්නේ. අන්නේ උපතට හේතු වෙන ඒ කර්මය බුදුරජාන් වහන්සේ පෙන්නනවා ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් උපතකට හේතු වෙනවා. ඒ උපත බුදුහාමුදුරුවෝ පෙන්නනවා කර්මයට අනුව එක්ක මව් කුසක උපතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තර ඇතුලේ දැන් බලන්න නොයේ සත්තු, කුකුල් පැටව, නොයේ කුරුළු පැටව බිත්තර ඇතුලෙන් උපදිනවා. ඊළඟට තෙත් පරිසරය මුල් කරගෙන සත්තු උපදිනවා. ඔබ දැකලා ඇති කුණු කාණුවල අසූචි ගොඩක වෙන්න පුළුවන්, අසූචි වලක වෙන්න පුළුවන්. කුණු විලා යන එළවලු ටිකක් මස් කෑල්ලක කොච්චර පණුව හට ගන්නවද? එතකොට ඒ තෙත් පරිසරයක් මුල් කරගෙන ජීවීන් පහළ වෙනවා. ඊළඟට ඕපපාතිකව කර්මාන් රූපීව සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව සැනින් පහළ වෙන දෙවියන් පහළ වෙන්නේ එහෙම. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ මේ විදිහට. නිරේ නිරිසතුන් පහළ වෙන්නේ මේ විදිහට. එතකොට අපිට පේනවා ප්‍රේතයන් මේ වගේ ඕපපාතික ශරීර ඇති සත්වයන් කර්මාන් රූපීව ඒ අය උපදිනවා කියන්නේ පහළවීමක් තියෙන. එතකොට මෙන්න මේ අණ්ඩජ, ජලාභුජ, සම්සේජජ, ඕපපාතික කියන මේ ක්‍රම හතරේ තමන් රැස් කරගත්ත කුසල් අකුසල් අනුව යම් කිසි කෙනෙකුට උපතක් ලබා දෙන්න හේතු වෙන කර්මයට කියනවා ජනක කර්මය. අන්න කෙනෙක්ගේ උපතට හේතු වෙච්ච කර්මය. ඔබ මනුස්ස ලෝකේ ඉපදුනා නම් ඔබ පෙර ජීවිතේ කොහේ හරි ඉඳලා ඔබ මැරෙනකොට ඔබට පිනක් කුසලයක් බලවත් වුණා. අද ඔබට ඒක තේරුම් ගන්න, ඔබ මොන වගේ පිනකින්ද ඉපදුනේ කියලා ඔබට ඒක තේරුම් ගන්න තරම් පුබ්බේ නිවාසානුස්සති ඥානයක්, චුතූපපාත ඥානයක් ඔබට නැති වුණාට ඔබ පෙර කොහේ හරි හිටපු කෙනෙක්. අපි දන්නේ කොහි ඉඳන් ආවද කියලා. සමහරට අපාය ඉඳන් ආවද, දිව්‍ය ලෝකේ ඉඳන් ආවද, ඒක අද අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. හිත වඩලා හිත දියුණු කරපු කෙනෙකුට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වතුනි, අපි පෙර කොහේ හරි හිටියා, ඒ පෙර ජීවිතේ අපි මැරෙනකොට, එදා ඒ හිටපු ආත්මෙන් අපි චුත වෙනකොට අපිට ආයමත් මනුස්ස ජීවිතයක මේ වගේ උපතක් ලබන්න පිනක් කුසලයක් බලවත් වුණා. අන්නේ බලවත් වෙච්ච කුසලයේ තමයි ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් අපිව උප්පත්තිය ලබා දෙනවා. අපි උපත හදලා දුන්න මනුස්ස මව කුසක උපදින්න අපිට ජනක කර්මයෙන් අපිව තැනකට ගෙනහලා තැහැරියා. එක්ක ඔයා කොහේ හරි මව කුසකට වෙන්න පුළුවන්. අපි මනුස්ස ලෝකේ ඉපදුනා. සමහර වෙලාවට පින් කරපු කෙනෙක් එයා මැරෙනකොට යාගේ උපත දිව්‍ය ආත්මයකට වෙන්න පුළුවන්. ඒ සැනින් යා දිව්‍ය ලෝකෙක පහළ වෙනවා. අකුසලයක් බලවත් වෙච්ච කෙනෙක් තිරිසන් සතෙන්ගේ මව කුසකට ඇදිලා ගියා වෙන්න පුළුවන්. ඒ වගේ උපතට හේතු වෙන කර්මයට ධර්මයේ විස්තර කරන්නේ ජනක කර්ම. ඔන්න දැන් එහෙමනම් ඔබ මේ ජනක කර්ම කියන්නේ මොනවද කියලා කවුරු හරි ඇහුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් මැරුණට පස්සේ මරණින් මතු උපත ලබා දීම පිණිස බලවත්ම හේතු වෙන කුසල් අකුසල් මත හේතු වෙන කර්මය තමයි ජනක කර්ම. ඒ ජනක කර්මය කරන්නේ උපතක් ලබලා දෙන. දැන් ඔන්න ඉපදුණා. දැන් අපි හිතමු ජනක කර්මය කරන්නේ උපතකට අරගෙන යෑම, උපතක් ලබලා දීම. ඉපදුනාට පස්සේ ඒ උපන්නා වූ සත්‍යයට ජීවත් වීම පිණිස කුසල් අකුසල් තමන් සසරේ කරපු කර්ම ඔහුට බලවත් වෙන්නට ඕන. අන්න ඒ කෙනාට ජීවත් වීම පිණිස තමන් රැස් කරගත්ත කර්ම බලවේගවලින් ඒ ජීවිතයේ ආත්මය තුල ලබලා දෙන්නේ උපස්තම්භක කියන කර්මයේ තුලින්. අන්න ඊළඟ කර්මය. දැන් අපි හිතමු සමහරු මව කුසකට ඇදිලා ආවට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ජනක කර්මයේ මව කුසකට ඇදිලා එනවා. හැබැයි
මවකුසේ වැඩීගෙන යනකොට මවකුසේදිම මැරිලා ඔහේ හරික්ක අපායකට වැටිනවා වෙන්න පුළුවන්. එයාට මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න තරම් ඒ පින බලවත් මදි. උපතකට ඇදිලාවට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. සමහර දරුවෝ උපදිනකොට මැරෙනවා. අම්මලා කිරි දිදී ඉන්නකොට දරුවෝ ඩොක් වේ පණ යන දරුවෝ ඉන්නවා. පුංචි කාලේ සෙල්ලම් කරන වයසේ මැරෙනවා. එතකොට මේ වගේ උපතකට හේතු වුණා. මනුස්ස මැරෙන මංචකේ මරණ වේලාවේ පිනක් බලවත් වෙලා ජනක කර්මයෙන් මනුස්ස ලෝකෙට අරගෙන ආවා. හැබැයි එයා මනුස්ස ලෝකේ උපද්දවන්න ඒ මනුස්ස මවකුසකට යාව ගෙනාවට ඒ කෙනාට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න තරම් උපස්තම්භක කර්ම බලවත් නැහැ. ඒ නිසා ඒ කෙනා එතනින් චුත වෙලා යනවා. මැරිලා කොහේ හරි කර්මානුරූපී තමන්ගේ කර්මයට අනුව කොහේ හරි තැනක උපදින. අන්න ඒ නිසා ජනක කර්මයෙන් උපතක් ලබා දීපු කෙනාට ජීවත් වීම පිණිස තමන්ට උපකාර වෙන කුසල් අකුසල් ඒ කර්ම සකස් කරලා දෙන කර්ම ටිකට තමයි උපස්තම්භක කර්මයි කියලා කියන්නේ. ඒක සමානලාට අකුසලයක් වෙන්න පුළුවන්. සමහරු මනුස්ස ජීවිතවල දැක්කට පස්සේ ඔබට හිතෙනවා ඇති සමහර අය මිහි පිට අපායවල වගේ. එදා වේලා හම්බ කරගන්න පුළුවන් කමක් නැහැ. මොන දේ කරත් කොච්චර හොඳට ජීවත් වෙන්න හැදුවත් මොනවා හරි කරදර ගොඩක්. සමහර රටවල ඔබ දැකලා ඇති මිනිස්සු අප්‍රිකානු රටවල් කන්න නැතුව අන්ත දුක් විඳිනා ඉන්නවා. පසුගිය දිනවල අන්තර්ජාලයේ මිනිස්සුන්ට දැක ගන්න ලැබුණා අප්‍රිකාවේ සමහර රටවල් මැටි වලින් ඒ මැටි වේලලා ඒවා අර පුංචි පෙනීර වලින් වගේ පිටි වගේ ඒ මැටි ටික පෙරලා අරගෙන බිස්කට් වගේ හදලා අවුවේ තියලා ඒ මැටි කනවා. එතකොට බලන්න මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙනකොට අර පොළොවේ තියෙන මැටි ටික හරි වේලලා නිකන් බිස්කට් එකක් වගේ හදාගෙන ඒ මැටි කනවා. මැටි රොටි, මැටි බිස්කට්, මේ මැටි වලින් කාලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා සමහර අයට කර්මයෙන් සමහර අය ඉන්නවා ඒ ජීවිතය තුළ මොකක් හෝ හේතුව හිතාගන්න බැරි විදිහට ජීවිතයේ ආයුෂ අවසන් වෙලා යනවා. මොකක් හෝ ඒ ආයුෂ අවසන් වෙන කර්මයක් ඒ ජීවිතයේ දෙනවා. අන්න ඒ නිසා කෙනෙකුට ජීවත් වීම පිණිස ඉපදිච්ච කෙනෙකුට ජීවත් වීම පිණිස ඒ කෙනාගේ ආයුෂ ගෙවා ගැනීම පිණිස ඒ තමන්ට උපකාර කරන්නා වූ පුණ්‍ය පාප කර්මයන් උපස්තම්භක කර්ම හැටියට ධර්මයේ විස්තර වෙනවා. ඊළඟට පින්වතුනි තවත් කර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි උපපීඩක කර්මය. උපපීඩක කර්මය කියන්නේ ජනක කර්මයෙන් උපද්දවපු කෙනාට විටින් විට නොයෙක් රෝග පීඩා වලින් පීඩාවල් ඇති කරනවා. සතුරු උපද්දව වලින් පීඩාවල් ඇති වෙනවා. සමහර වෙලාවට ධන හානි ගින්නෙන් වෙන්න පුළුවන්, ජලයෙන් වෙන්න පුළුවන්, සුළඟෙන්, ඒ වගේ නොයෙක් විපත් වලට ඔහුව ගොදුරු වෙනවා. ඊළඟට සමහර ලාවට රජවරුන්ගේ දඬුවම් ලබන්න, සමහර ලාවට බොරු කේලමක් වෙන්න පුළුවන්, නොකල වැරැද්දක් වෙන්න පුළුවන්, රාජකීය දඬුවම් වලට ලක් වෙනවා. ඊළඟට සොර සතුරන්ගෙන් හානි, තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත දේ වෙන්න පුළුවන්. කොච්චර හොඳට ජීවත් වෙන්න හැදුවත් මොනවා හරි කරදර. එතකොට මේ වගේ ජීවිතයේ තුල විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම ඒවට කියනවා උපපීඩක කර්ම කියලා. ඒවා සසරී කරපු දේවල්. මතක තියාගන්න දැන් මේවා කියනකොට ඔබට හිතෙනවා ඇති අයියෝ අපිටත් ඉතින් ওই වගේ තමයි කියලා. හැබැයි මේ කර්මවල ස්වභාවය මේ කවුරුත් කරපු කර්ම කවුරුත් අරගෙන යනවා නෙමෙයි. අන්න ඒක ඔබ හොඳට මතක තියාගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්වුවා ධර්මයේ තුල කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මේ ලෝකේ සත්වයා කර්මයේ සොකීය කරගෙනයි උපදින්නේ. කර්මයේ දායාද කරගෙනයි මේ සසරේ ගමන් කරන්නේ. කම්ම බන්දෝ කර්මයේ තමයි තමන්ගේ එකම ඥාතිය, කර්මයේ තමයි තමන්ගේ එකම නෑයා. තමන් යම් පිනක් පවක් කරගත්තොත් ඒකේ විපාක තමන් කරා එනවා. අන්න ඒ නිසා හැම වෙලාවෙම හිතන්න අපිම කරගත්ත දේවල් අපි අරගෙන යනවා. ඔබ දුක් විඳිනවා නම් ඒ ඔබම සසරේ වපුරපු දේවල්.
ඔබ සැප විදිනවනං ඔබ සසරේ වපුරපු දේවල්, ඔබ සසරේ පින් කරපු කෙනෙක්. ඒ පිනේ විපාක සසරේ ඔබ කරා එනවා. ඔබ සසරේ අකුසල් කරානං ඒ අකුසල විපාකත් ඔබටමයි සසරේ ගෙවාගෙන යන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපිට පෙන්වුවා, යාදි සං වපතේ බීයම් තාදි සංහරතේ ඵල. අපි යමක් වපුරනවද වපුරන දේමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. දැන් බලන්න, වී වපුරන කෙනාට තල ලැබෙන්නේ. එයා වී වැපිරුවනම් වී අස්වැන්න නිලා ගන්න. තල වපුරපු කෙනා තල අස්වැන්න නිලා ගන්නවා. මුං වපුරපු කෙනා මුං අස්වැන්න නිලා ගන්න. ඒ වගේ තම තමන් වපුරපු දේවල් තම තමන් අස්වැන්න නිලා ගන්න. අපි සසරේ වපුරපු දේවල් අද අපි අස්වැන්න නිලා ගන්න. ඔබට බොහෝ වෙලාවට මිනිස්සුන් එක්ක කතා කරනකොට, සමාජ ජීවත් වෙනකොට නිතර අහන්න ලැබෙන දේවල් තියෙනවා. මොනවද අපි මේ කරපු කර්ම? මේවා දකින්න අපිට ජීවත් වෙන්න සිද්ධ වුණානේ, මැරිලවත් යන්නේ නෑනේ කියලා සමහරු එහෙමත් කියනවා. මොකක්ද අපි මේ කරපු කර්ම කියලා මිනිස්සු තමන්ට ප්‍රශ්න කරදර එනකොට සමහරු ඔළුවේ අත් ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. මතක තියාගන්න, මේ කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යනවා නෙමෙයි. තමන්ම සසරේ වපුරපු දේවල් මේ තමන් කරා විටින් විට එන්නේ. ඒ නිසා උපපීඩක කර්ම හැටියට ජනක කර්මෙන් උපද්දවපු කෙනා උපස්තම්භක කර්මයෙන් කරන්නේ ජීවත් වීම ලබා දෙනවා, ආයුෂ ලබලා දෙනවා. එයා කුසල් අකුසල් මාස සසරේ ඒ ඉපදි ආත්මයේ තුල අරගෙන යනවා. ඒ අරගෙන යන ආත්මයේ තුල උපපීඩක කර්මය කියන්නේ විටින් විට තමන් සසරේ වපුරපු දේවල් බලවත් වෙනවා. සමහර වෙලාවට අද රජකමේ ඉන්න කෙනා වෙන්න පුළුවන්. තමන් සසරේ කරපු උපපීඩක කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙනකොට එක රැයයි මහපාරට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඔබ දැකලා ඇති, සමහර වෙලාවට රජකම් කරගෙන ඉන්න අය එක රැයෙන් ඒ සියල්ල නැති වෙලා යනවා. කොසල් රජුරෝ දඹදිව හිටපු ප්‍රබලම පාලකයා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දඹදිව පාලනය වුණේ සොළොස් මහ ජනපද හැටියට. අංග, මගද, කසී, කෝසල, වජ්ජි, මල්ල ඔය වගේ සොළොස් මහ ජනපද තිබුණි. ඒ අතර ශාක්‍ය වංශිකයෝ, බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශික කෙනෙක්. මේ රාජ වංශ අතර තිබිච්ච උසස්ම වංශයේ හැටියට ශාක්‍ය වංශය හඳුන්වනවා. හැබැයි ශාක්‍ය වංශිකයන් පවා කොසල් රජතුමාට අයබදු ගෙවීමක් සිදු කරා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා ඒ ශාක්‍ය ජනපද පවා මේ කොසල් රජුරවන්ට යම් යටහත් පක්ෂපාතී බවක් දැක්වුවා. ඒකට හේතුව කොසල් රජුරෝ ඒ තරම් බලවත්, ඒ තරම් බල සම්පන්න. හැබැයි මේ කොච්චර බල සම්පන්න වුණත් කොසල් රජුරෝ මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක. හැබැයි ඒකට හේතු වෙච්ච කර්ම විපාකයකුත් තියෙනවා. මේකත් ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට විශාල වශයෙන් මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බණහන් එනවා. මේ සවැත්නුවර ආශ්‍රිතව නිගණ්ඨයන්ගේ නිගණ්ඨාරාම තිබ්බා. ඊළඟට සංජය බෙල්ලට්ටි පුත්, අජිත කේසකම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල ඔය වගේ ශාස්ත්‍රවරු කියාගත්ත බොහෝ පිරිසක් ඒ ප්‍රදේශවල ජීවත් වුණා. එතකොට මෙන්න මේ අය අතරේ එදා බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වේදම් කරලා මේ සවැත්නුවර තිබ්බ බොහොම රමණීය භූමි භාගයක්. ඒ ඉඩමත් එදා අයිති වෙලා තිබ්බේ කොසල් රජතුමාගේ පුතා ජේත කුමාරයාට. ඔබ අහලා තියෙනවා 18 කෝටියක් අහවණු මේ ඉඩමේ අතුරලා තමයි ජේතවනේ හදන්න ඉඩම මිල දීලා ගත්තේ. තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් හැදුවා. අංග සම්පූර්ණ ආරාමයක් හැදුවා. තවත් 18 කෝටියක් වියදම් කරලා ඒ ආරාමේ සංඝසතු කරලා පූජා කරා. ඔබ අහලා තියෙන්නේ 54 කෝටියක් වියදම් කරා කියලා. එතකොට ඒ විදිහට විශාල මුදලක් වියදම් කරලා ජේතවනේ හදලා ආරාම පූජාවක් හැටියට මේ ආරාමේ සංඝසතු කරලා පූජා කරා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45ක කාලයක්. උන්වහන්සේ මේ වැඩ හිටි අවුරුදු 45න් වස් කාල 19ක් වැඩ හිටියේ සවැත්නුවර ජේතවනාරාමේ.
වස්කාල හයක් වැඩ හිටිය සැවැත් නුවරම විසාකාව හදල පූජා කරපු පූර්වාරාම ආරාමේ. එනිසා සැවැත් නුවර පමණක් අවුරුදු 25ක් අවුරුදු 45ක් වැඩ සිටිය බුදු වෙලා වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සම්පූර්ණ ආයු කාලය අවුරුදු 80යි. එයින් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් වැඩ සිටියා. ඒ අවුරුදු 45න් අවුරුදු 25ක්ම සැවැත් නුවර මුල් කරගෙනයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ආරාමේ සැවැත් නුවර ජේතවනාරාම. ඒ නිසා සැවැත් නුවර විශාල පිරිසකට බණ අහන්න, නිතර බුදුන් දකින්න, ධර්මය අවබෝධ කරගන්න භාග්‍ය වාසනාව ලැබුණා. නිතර දවසකට 100,000 ගණන් දම්සභා මණ්ඩපයට බණ අහන්න මිනිස්සු එකතු වෙනවා. යනවා. අපිට උදව් කරපු මිනිස්සු, අපි ගැන පැහැදිලා හිටපු මිනිස්සු අන්න දැන් ජේතවනාරාමයට නිතර නිතර යනවා. දැන් අපිට දාන දෙන්නෙත් නෑ, අපිට උදව් කරන්නෙත් නෑ, අපිට සිව්පසින් අපෝපස්ථානත් අඩු වෙලා. මේකට මොකක් හරි උපක්‍රමයක් දන්න ඕන කියලා නොයේක් විදිය උපක්‍රම සැලසුම් කරා. ඔබ දන්නවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේට ඔය අන්න තීර්ථකේ කොච්චරනම් නොයේක් හිරිහැර පීඩා සිදු කරන්න සැලසුම් හැදුවද? සුන්දරි පරිබ්‍රාජිකාව මරලා මලකුණ ගෙනහලා ජේතවනේ පසුපස පරවෙච්ච මල් දාන තැනක හංගලා නිന്ദා අපහස කෙරෙව්වා. නොයෙක් විදිහේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට නිന്ദා අපහස කරන්න සැලසුම් කරා. ඔය අතරේ නිගණ්ඨ නාථපුත්ත කැමති වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයක් නිසා, උන්වහන්සේගේ අවබෝධය නිසා, උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියන ගුණය නිසාය මේ මිනිස්සු ගිහිල්ලා බණහලා එතනට පහදින්නේ කියලා ඒක පිළිගන්න කැමති වුණේ. නිගණ්ඨ නාථපුත්ත තමන්ගේ දායකයන්ට කියා සිටියා, ඔය මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ තියෙන මේ මිනිස්සු එකතු වෙන ලක්ෂණයක් නෙමෙයි කියෝ. උන්වහන්සේගේ ආකර්ෂණයක් නිසා මිනිස්සු උතන්ට යනව නෙමෙයි කියෝ. ඔය ඉඩමේ තියෙන බලය මිනිස්සු ආකර්ෂණය කරලා ගන්න ආකර්ෂණ ශක්තියක් ওই ජීතවන ඉඩමේ තියෙනවා කියෝ. ඒ නිසා අපිට ওই ජීතවනේ ළඟින්ම ඒ ඉඩමෙම කෙලවරක අල්ලපු ඇටේ ආරාමයක්, නිගණ්ඨ ආරාමයක් හදාගන්න පුළුවන් වුණොත් අපිටත් පෙන්වන්න පුළුවන් කීවා සෙනකගෙන් පුරෝලා. මේක පිළිගත්තා නිගණ්ඨයෝ සරණ කිය, නිගණ්ඨයන් කියන ඔක්කොම හරි සාදු කියාගෙන හිටපු පිරිස මේක පිළිගත්තා. පිළි අරගෙන ඒ අය විශාල මුදලක් එකතු කරා. නිගණ්ඨ කියා හිටිය මේක ලේසි නෑ, මේ ඉඩම් ඔක්කොම අයිති රජ්ජුරුවන්ට, රජ්ජුරුවන්ගේ පුතාට. අපි ඉඩමේ වටිනාකමට වැඩිය ඔය ඉඩමත් අරන් දීලා තියෙන්නේ රන් කහවණු අතුරලා. අපි ඊට වඩා විශාල මුදලක් එකතු කරලා දුන්නොත් රජ්ජුරුවක නොදී ඉන්නේ නැහැ කියෝ. ඒ වෙලාවේ නිගණ්ඨයෝ ඉඩමේ වටිනාකමට වඩා විශාල මුදලක් එකතු කරගෙන කොසල් රජ්ජුරුව මුණ ගැහින්න ගිහිල්ලා රජතුමාට මේ විශාල මුදල තෑග්ගක් හැටියට දීලා ජේතවනේ අසලින්ම ඉඩම් කෑල්ලක් ඉල්ලගත්තා. සල්ලි වලට කෑදර බලන්න මේ රජවරු කියන්නේ කන්න බොන්න නැති හිඟන්නොද? නමුත් මේ මුදල් වලට තියෙන කෑදරකම පිරේතකමත් එක්ක අර සල්ලි ටික දැක්කට පස්සේ ඒ වෙලාවේ ජේතවනේ අසල මල්ලපු ඇටි ඉඩම් කෑල්ලක් හිමීට රජුරුව දුන්නා, නිගණ්ඨයන්ට දුන්නා. හැබැයි රජුරුව දන්නවා මේ කරේ වැරදි වැඩක්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් යනවා, ගිහිල්ලා වැඳගෙන බණහන විදිහටත් ඉන්නවා. හැබැයි මේ වගේ ජේතවනේට විරුද්ධව අන්න තීර්ථකයන්ට එතනින්ම විශාල මුදලක් අරගෙන ඉඩමකුත් දුන්නා. දැන් ওই අතරේ දවසක් බුදුරජාණන් වහන්සේට ඇහෙනවා විශාල පිරිසක් ඇවිල්ලා කෑකෝ ගහනවා. මොකද නිගණ්ඨයෝ කියන්නේ මේ සංවරයක් තියෙන පිරිසක් නෙමෙයි. පිරිස කෑකෝ ගහනවා, ගොඩනැගිලි හදන්න දැන් පොළොව සුද්ධ කරනවා. ජේතවනේටම අල්ලපු ඇටි. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට කතා කරලා කියනවා, ආනන්දේ මේ කෙවුළු කෑ ගහනවා වගේ පිරිසක් කෑකෝ ගහනවා, චුට්ටක් ගිහින් බලන්න කියලා, මොකද මේ කියලා. ආනන්ද හාමුදුරෝ ගිහිලා විස්තර බලාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන සාමිනි භාග්‍යතුන් වහන්සේ මේ ජේතවනාරාමයේ මේ එහා පැත්තේ මේ අල්ලපු ඇටි ජේතවනේට මායින් වෙන්න නිගණ්ඨයෝ ආරාමයක් ඉදි කරනවා කියෝ. මේ රජ්ජුරුව සතු මේ ඉඩමේ ආරාමයක් හදන මේ රජ්ජුරුවන්ගෙන් ඉඩම ඉල්ලගෙන තමයි කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා, බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ආගමික කණ්ඩායම් දෙකක් නිතර ගැටුම් ඇති වෙන පිරිසක්. එතකොට මේ ජේතවනේ මල්ලපු ඇටි ආරාමයක් හැදුවා කියන්නේ
භික්‍ෂූන් වහන්සේලාට ඉදිරියේ ධර්මදේශනා කරනකොට බණභාවනා කරනකොට උන්වහන්සේලාගේ ආගමික වතාවත් කරනකොට මේ අයගේ නිතර නිතර ප්‍රශ්න ගැටුම් ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දෙවනි කෙනා සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න දෙවනි ශ්‍රාවකයා තමයි සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට පැවරුවා, සාරිපුත්ත ඔබම යන්න, ඔබ ගිහින් බුදුරජාණන් වහන්සේගේ වචනේ මේ රජ්ජුරුවන්ව දැනුවත් කරන්න, මේ දේ කරන්න එපා, ඒ අයට වෙන ඕන තැනකින් හොඳ තැනකින් ආරාමයක් හදන්න ඕන තරම් උදව් කරාට රජ්ජුරුවන්ගේ අනුග්‍රහය දුන්නට ඒක කමක් නෑ. හැබැයි ජේතවනේ අල්ලපු වැටේ මේ නිගන්ඨයන්ට ආරාමයක් හදන්න ඉඩ දෙන්න එපා, මේක ගැටුමක් ඇති වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලාගේ කටයුතු වලට බාධා වෙන්න පුළුවන්, ඒ නිසා රජ්ජුරුවන්ව දැනුවත් කරන්න කියලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුව දැනුවත් කරන්න යනකොට රජ්ජුරුව දැනගත්ත ඈතින් සාරිපුත්ත හාමුදුරුවෝ එනවා. දැන් පගාව අරගෙන වැඩියෙන් සල්ලි අරගෙන මේ ඉඩම දීපු රජ්ජුරුව දැනගත්ත මේ ඉන්නේ නම් මේකට තමයි. රජ්ජුරුව හැංගුණා, මුණ දෙන්න පුළුවන් කමක් නැහැ, රජ්ජුරුව මාලිගාවෙම හැංගුණා. හැංගිලා රාජකීය ඒ බටයන්ට රජ්ජුරුවන්ගේ පිරිසට සේවකයන්ට කිව්වා, සාරිපුත්තයන් වහන්සේ ආවහම මේ මම නෑ කියාපල්ලා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන් රජ්ජුරුව හැංගිලා බොරුවක් කිව්වා, සාමීනී රජ්ජුරුව මේ හදිසි කටයුත්තකට ගිහිල්ලා මාලිගාවේ නම් නැතේ කියලා. සාරිපුත්ත හාමුදුරුව ටික වෙලාවක් වැඩ සිටියා. දැන් රජ්ජුරුව සාරිපුත්ත හාමුදුරන්ට පේනවා දිවස් නැති අය නෙමෙයි. නමුත් රජ්ජුරුව හැංගිලා දැන් හිටියා දැනගත්තා රජ්ජුරුවන්ටත් එළියට ඒ ගන්න විදිහක් නෑ, කමක් නෑ, මං ආයෙ එන්නම් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආපහු ගියා. දැන් ඔන්න පළවෙනි දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේව වෙහෙසෙව්වා. සාරිපුත්ත හාමුදුරුව දෙවනි දවසෙත් මාලිගාවට මේ පණවිඩිය අරගෙන ගියා. දෙවනි දවසේ රජ්ජුරුව අන්න එනවා කියලා ඈතින් දැකලා පණවිඩියාව රජා හැංගුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවනි දවසෙත් බොහෝ වෙලාවක් වැඩ ඉඳලා ආපහු ගියා. තුන්වෙනි දවසෙත් ඒ වගේමයි. දින තුනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුවන් හමු වෙන්න මේ පණවිඩිය අරගෙන ගියා. රජතුමා මන් නැහැ කියාපල්ලා කියලා රජ්ජුරුව හැංගුණා. එතකොට බලන්න, මේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා මේ බුද්ධ ශාසනයේ දෙවනි ශ්‍රාවකය සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංඛේය කොත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු ප්‍රඥාවන්තයන්ගෙන් අග තැම්පත් ධර්ම සේනාධිපතීන් වහන්සේ තමයි රජ්ජුරුවන් ළඟට ගියේ මේ පණවිඩේ දැනුම් දෙන්න. ඒ වෙලේ රජ්ජුරුව හැංගුණා. දැන දැන සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසට පත් කරා. එදා හවස් සරුවේ මේ කාරණේ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, රජතුමා කරගත්ත විශාල අකුසලයක්, මේ සංඝයා අතර ගැටුමක් ભેදයක් ඇති කරවන්න හේතු වෙන ආකාරයට මේ ජේතවනේ ළඟම මේ ඉඩම දීලා, ඒ විතරක් නෙමේ රජතුමා දැනුවත් කරන්න යද්දී දැන දැන රජ්ජුරුව සැඟවිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසෙව්වා. දින තුනක් අම්බලමක මිය යන්න වෙනවා කියේ. එතකොට අපිට පේනවා රජ්ජුරුව මොනතරම් සේවකයෝ පිරිවරාගෙන රාජකීය පිරිස දඹදිව සොළොස් මහා ජනපද අතර ප්‍රබලම රාජ්‍ය පාලකයා. හැබැයි කර්ම විපාක වලින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. උපපීඩක කර්ම කියලා කියන්නේ කෙනෙක් ජනක කර්මෙන් උපද්දවන ඒ ඉපදිච්ච සමහර රජපෞලේ රාජකුමාරයෙක් හැටියට කොසල් රජුරුවන් රජ වෙන්න නම් රාජකීය පෞලක එදා ඉපදුණා. උපත ලබලා දුන ජනක කර්මෙන් හොඳ තැනක ඊළඟට උපස්තම්භක කර්මයෙන් ඒ ජීවත් වෙනකොට තමන්ට බලය, රාජ්‍යත්වය, මේ හැමදේම එක්ක තමන්ට රාජකීය සියලු වරප්‍රසාද එක්ක බොහොම බලවත් රජෙක් හැටියට රාජ්‍ය කරන්න ඒ ආයුෂ, දීර්ඝ ආයුෂ ලබලා දුන්නා. ඒ වගේමයි උපපීඩක කර්මය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ම කරපු අකුසල් විටින් විට බලවත් වෙලා සමහර වෙලාවට ලෙඩ රෝගවලින් මිනිස්සු පීඩා විඳිනවා. කොච්චර සල්ලි තිබුණා සමහරු ඉන්නවා හොඳ කරගන්න බැරි ලෙඩක් නිසා ජීවිත කාලෙම පීඩා විඳින. සමහරලාට කොච්චර ආස වුණත් කෑමක් කන්න බෑ, ලෙඩ රෝග. ඊළඟට කොච්චර සල්ලි තිබුණත් සමහරුන්ට හොඳ කරගන්න බැරි ලෙඩ රෝග නිසා එක්කෝ රෝද පුටුවක, එක්කෝ එක තැන් වෙලා
ජීවිතේ කර්ම විපාක සසරේ අරගෙන යන්න වෙනවා. ඊළඟට සමන් ගොඩ නගපු ව්‍යාපාර එක රැයින් කඩාගෙන වැටෙන්න පුළුවන්. එක්කෝ රාජසන්තක වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගින්නකින් සුළඟකින් මොකක් හෝ හේතුවකින් ඒ සියල්ල වෙනසිලා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට මේ වගේ විටින් විට විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම විපාක බලවත් වෙනවා. ඒවට කියනවා උපපීඩක කර්ම කියලා. ඊළඟ කර්මයේ තමයි පින්වතුනි උපඝාතක කර්මය. ජනක කර්මයෙන් උපද්දවපු පුද්ගලයාව එයාගේ ආවිස අවසන් වෙලා ඒ කෙනාගේ ජීවිතේ උපඝාතක කියනකොට ඔබට තේරෙනවා ඝාතනය වෙන ආකාරයේ කර්ම විපාක බලවත් වෙනවා. ඒ කර්ම විපාකේ නොසිතපු දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සතුරු කුමන්ත්‍රණයකින් ඝාතනය වෙන විදිහට කර්ම විපාකය සකස් වෙන්න පුළුවන්. එක්ක අනතුරක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර පුද්ගලයෝ මේ පාරේ යනකොට ඔබ දැකලා ඇති සමහර එක්ක අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්, සමහර රූපවාහිනී මාධ්‍ය වලින් වෙන්න පුළුවන්, ඔබ දැකලා ඇති ප්‍රවෘත්ති විකාශනවල වෙන්න පුළුවන්. සමහර වෙලාවට පාරේ යනකොට එක්ක වාහනේ යන ටයර් එකක් ගැලවිලා ඇවිල්ලා විශාල පිරිසක් යන අතර එක පුද්ගලයෙක්ගේ කොළුවට වදිනවා. එක්ක සමහරලාට ලයිට් කණුවක් කඩාගෙන වැටෙනවා මේ පාරේ යන කෙනෙකුට. එක්ක යන වාහනික මොනවා හරි දොරක් ගැලවිලා හරි ටයර් එකක් ගැලවිලා හරි පාරේ යන පුද්ගලයෙක්. එක්ක සමහර වෙලාවට මේ ගෙදර වාඩි වෙලා ඉන්නකොට එක්ක වහලි පැත්තක් කඩාගෙන ඇඟට වැටෙනවා. එතකොට මේ වගේ මොකක් හෝ ඒ කර්ම විපාකයක් මුල් වෙලා තමන්ගේ ජීවිතේ අවසන් වෙන විදිහට ඒ කර්මය සකස් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි උපඝාතක කියන්නේ ජනක කර්මයෙන් උපද්දවපු පුද්ගලයා නසන්නා වූ ඔහුගේ ජීවිතේ අවසන් වෙන්න බලවත් වෙන යම් කර්මයක් ඇද්ද ඒ කර්මය උපඝාතක කර්මය.

තමන් බොහොම විශ්වාස කරගෙන හිටපු හිත දකින අනාගතයේ පේන ඉෂිවරයන් වහන්සේ නමක් තාපසයන් වහන්සේ නමක් ළඟට දරු ආශිර්වාද කරගන්න යරගෙන ගිය මේ ඉෂිවරයා දරුව දැකපු වෙලාවෙම දරුවට වන්දනනකොට නිහඬව හිටිය අම්මා තාත්තට විතරක් ආශිර්වාද කරා. ඒ වෙලේ අම්මා තාත්තා අහනවා නේ අපේ පුතාට ආශිර්වාදයක් කරන්න. ඇයි මේ පුතාට ආශිර්වාද නොකරන්නේ? ඔහු අනාගතේ බල්ලකින මේ දරුවට අවශ්‍ය නැහැ. තව දින 7කින් මිය යනවා. අම්මා තාත්තා අඬන්න වැළපෙන්න පටන් ගත්තා. අනේ අපේ දරුව බේරලා දෙන්න. ඒ වෙලාවේ අනාගතේ දකින මේ ඉෂිවරයන් වහන්සේ කියනවා මට වෙන දේ පේනවා. ඒක මට වළක්වන්න ක්‍රමයක් මට පේන්නේ නැහැ කියලා. හැබැයි සවැත්නුවර ජේතවනේ අන්න බුදු කෙනෙක් පහළ වෙලා. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ ළඟට මේ දරුව අරගෙන යන. අම්මා තාත්තා දරුව වඩාගෙන දුවගෙන දුවගෙන අඬ අඬා දරුව වඩාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දෙමව්පියෝ දෙන්නම බුදුරජාණන් වහන්සේට වන්දනා කරද්දී බුදුරජාණන් වහන්සේත් අර විදිහටම ආශිර්වාදයක් කළා. දීඝායුකෝ භවಂತಿ. ඒ අම්මා තාත්තට පුතේ වඳින්න වඳින්න කියලා ඒ පුංචි පුතා බුදුරජාණන් වහන්සේට වැඳෙව්වා. බුදුරජාණන් වහන්සේ නිහඬවම හිටියා. අම්මා තාත්තට සැකේ තවත් වැඩි. අනේ ස්වාමීනි මේ අපේ එකම පුතා මේ දරුව බොහෝ වහරහාර වෙලා ලැබිච්ච දරුවෙක් මේ පුතාට ආශිර්වාද කරන්න. පුත්‍රජාන් වහන්සේත් වදාලා මේ දරුවට අවශ්‍ය නැහැ. මේ දරුව තව ටික දවසකින් මිය යනවා කියෝ. මේ දරුවට අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ අර අම්මා තාත්තා මේ කාරණේ කියනකොට පින්වතුනි හඬන්න වැළපෙන්න පටන් අනේ අපේ දරුව බේරලා දෙන්න කියෝ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බුදුවැසින් බලලා කියනවා තථාගතයන් වහන්සේට වෙන දේ පේනවා. හැබැයි බේරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට පේන්නේ නැහැ. වෙන දේ විතරක් පේනවා. මෙන්න මේ දේ වෙනවා කියලා. බේරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අර තාපසයා දැක්කේ නැහැ බේරගන්න ක්‍රමී. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුව බේරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පිනක් බලවත් කරලා මේ දරුව බේරගන්න පුළුවන්. ඒක බුදු කෙනෙක් විතරයි දැක්කේ. අර තාපසයාට දකින්න ලැබුණේ නැහැ. පින්වතුනි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් කිව්වා. මේ දරුව තියාගෙන පුළුවන් දැහුවා දින 7ක් පිරිත් මණ්ඩපයක් හදලා දරුව තියාගෙන පිරිත් කියන්න. අම්මා තාත්තා කිව්වා නේ අපි කියන දේක් කරන්නම් දරුවගේ ජීවිතේ බේරගන්න. භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමෙන් ලබලා දුන්නා. දින 7ක් මහා සංඝයා වඩම්මලා පිරිතක් කිව්වා. දරුව මැද තියාගෙන 7 වෙනි දවසේ පිරිත අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේත් ඒ පිරිත් මණ්ඩපේට ඒ පිරිත දේශනා කරන තැනට බුදුරජාණන් වහන්සේත් වැඩම කරා. පිරිත අවසන් වුණාට පස්සේ ඒ පුංචි පුතාව අරගෙන වැඳෙව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීර්ඝායුකෝ භවಂತಿ. දීර්ඝායුෂ ලැබේවා. අම්මා තාත්තට හරියේ සතුටුයි. අනේ ස්වාමීනි අපේ පුතාට දැන් ආයුෂ ලැබුණාද? බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුවට අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ කෙනා එදා නම තිබ්බා මේ පුංචි පුතාට ආයු වඩන කුමාරයා. ආයුෂ වැඩිච්ච කුමාරයා. මේ ආයු වඩන කුමාරයා තරුණ වයසේ එනකොට අද අපි වඳිනකොට කියන ගාථාවක් තියෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථා. මෙන්න මේ ගාථාවෙන් බණහලා මේ ආයු වඩන කුමාරයා තරුණ වයසේදී සෝවාන් ඵලයට පත් වුණා. ඒ නිසා පින්වත්නි අපිට පේනවා සෝවාන් වෙන්න පින තිබ්බ අවුරුදු 120ක් ආයුෂ තිබිච්ච කෙනෙකුටත් ජීවිතේ උපත් හම්බක කර්මයක් බලවත් වෙගෙන ආවා. ආයුෂ අවසන් වෙන කර්මයක් බලවත් වුණා. පෙර සසරේ කරපු කර්ම විපාකයක් මතුණා. හැබැයි බුදු කෙනෙකුගේ බුදු නුවණින් ඒ උපස්තම්භක කර්මයේ යටපත් කරලා පිනක් බලවත් කරලා ඒ කර්ම විපාකෙ මග හැරගත්තා. ඒ නිසා මතක තියාගන්න පින කියන එක හරීම බලවත්. මාරක පන්න ගන්න පුළුවන් පිනේ. මාරක කියන්නේ පෙර සසරේ කරපු අකුසල විපාක බලවත් වෙලා කෙනෙකුට ඝාතනය වෙන උපඝාතක කර්මයක් වෙන්න පුළුවන්. උපපීඩක කර්මයක් හැටියට නොයේක් රෝග පීඩා කරදර විපත් හානි එක දිගට තමන්ගේ ජීවිතේ විපත් ගලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ එන කරදර විපත් කෙනෙක්ගේ ජීවිතේ මගහැරව ගන්න පුළුවන්. ඒ මගහැර ගන්න පුළුවන්කම තියෙන්නේ

0: පින් කරලා පින බලවත් කරලා ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. අද අපි කතා කරන්නට යෙදුනේ ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියන මේ කර්මයන්ගේ ඒ ස්වરૂපය පිළිබඳ ඔබට යම් ධර්මානුකූල දැනුමක් ඇති කර ගැනීම පිණිස. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින ඔබ හැම දිනාටම අකුසල් ප්‍රහාණය කරමින්, කුසල් දියුණු කරගනිමින්, පින් රැස් කරගනිමින්, ධර්මාවබෝධයේ පිණිසම මේ දහම් දැනුම ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912415 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළවන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිසත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: සුතිර කුමාර පෙතලිය.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සිදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ග
1: සුදිල ගුවන්විදුලිය සිංහයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්.
1: පවන් අතු පිදීමේ ආනිසංස, හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස ඔබට දැන් මතක් වෙනවා ඇති. මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි, අවබෝධ කරගන්න, ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තෙකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තෙකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග, දේශ, මෝහ, මාන, මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනා වේවි ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි, මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසේ. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම්, එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානිසංස මිලිසින් ලබා ගන්නට පුළුවන්.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන

ඕන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිර කුවන් පෙදලිය.

0: පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ග
1: සුදුල ගෝලීය සංගය ඔබ රැඳී සිටින්නේ මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය
1: උදාකරගන්න. සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවාදය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්ප

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සොතිර කුවන් පෙතලියා.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය.

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වග්ගය
1: සුදින ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර එවගේ පුංචි පක්ෂීන් ඒ බිත්තර වලින් පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්මභාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්මභාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත් එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත් කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
3: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මයේ ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවන්.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ.

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝ ආබාධානසෝ පටිප්පසම්භේ
2: සුදුසු කුවන් පෙතලිය.

0: පින්දට. අනුන්ගේ රළු පරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
2: සුදිල ගුවන් විදුලියේ

0: යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේය.
1: සසර දනව්වේ

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආපදෝ ධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලිය.

0: ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලී තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?
1: සුදිර කුවන් පෙතලිය.

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම්

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්
1: සිදිල කුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.
4: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපිදලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා, 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙවිමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. එවගේම සර්පයන් භූතයන් නාගයන් කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පනං සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඔබ විසින් මේ පින්කමක් සිදු කරලා තිබෙනවා නම් සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ.

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහණන්ට දන් දීම, මහණ බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින හතක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින හතක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නෑ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් හතක් දුක් විඳින්නට සිදුුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිරි කුවන් පෙදලිය.

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවල
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම

0: පුදුමග පෙරට් කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය.

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පුළුවනි. දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබවැන්නේ සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව. මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී

අයං වස්සාන කාලෝ. මේ උදාවී තිබෙන්නේ පිම්බ

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැ

ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවල් බෑයක් පූජා කරනවා. දඬුවල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි

පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර දිනී

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිවමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡ චාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං.

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vū pūjā dravyan buda peraherin budu buda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa aṭavisi budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalāvu mal pahaṁ suvanda dun dæhat gilan pasa bihit baḍu ādiyū buda pūjāvan aṭapirikara ādī buda pūjāvan තුන්ලොව සනසාවදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

සාදු. අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගා

ังจายาสุไมหังแฮมดินามมากีวาดปัสสุมิมกิอันนะ

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අට පිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනමද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පිං කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක් ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින් ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන්

0: ඒ පින ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මීට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙවිමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන, සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදු ලගුවන් බුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදු ලගුවන් බුදලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම පහේ සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුතිර කුවන් පෙතලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ මය. ධම්මපදය යම්කෝ
1: සුතිර කුවන් පෙතලිය.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

රස පිරුණු සුභාවිත ගී ශ්‍රවණය කරන ඔබට මේ මොහොතෙහි අපි අදහස් කළා ඔබට මේ රසය පිළිබඳව කරුණු කාරණා ටිකක් සඳහන් කරලා මිහිරි ගීතයක මිහිර බෙදා හදා ගන්නට. රසය පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් වෙනවා. පැරණි පඬිවරු මේ රසය නම ආකාරයකට රස නමයක් තියෙන බවට ඉදිරිපත් කළා තියෙනවා. බොහෝ විට මේ රසය නවය ඔබ දැනගන්න කැමති වෙයි. මා සඳහන් කරන්නම් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත හා සාන්ත කියන රසයන් නමය තමයි මේ පැරණි පඬිවරු අපට නව රසයක් ලෙස ඉදිරිපත් කළා තියෙන්නේ. වර්තමානයේ මේ නව රසය සංකීර්ණ සමාජයට ප්‍රමාණවත් වේද කියලා කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මා මුලින් සඳහන් කළ රස නමය නිර්මාණ ශේෂ්ත්‍රයට, ගීත ශේෂ්ත්‍රයට, සිනමා ශේෂ්ත්‍රයට, නාට්‍ය ශේෂ්ත්‍රයට වර්තමානයේ යොදා ගනිද්දී විවිධ සුසංයෝගයන් විවිධ එක්කිරීම් සිදු වී තියෙන බව අපට පෙනී යනවා. සිතුවිලි විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙන මේ කාල පරාසයේ බොහෝ විට සංවේදී වෙලා තිබෙනවා මේ සියල්ලක්ම. කෙනෙකුගේ රසවිඳීම බොහෝ විට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ චින්තනය, අධ්‍යාපනය, දැනුම මෙන්ම සංවේදීතාව මත බව අපි පිළිගන්න ඕන කාරණයක්. විචාරකයින් නොයෙක් මතභේද අදහස් දක්වා තිබුණත් මේ වින්දන ශක්තිය වයස් සීමාව අනුවත් වෙනස් වෙන බව අපට පේන කාරණයක්. මා උදාහරණයක් සඳහන් කරන්නම්. කුඩා දරුවා නැලවිලි ගීතයට, ළමා ගීතයට ප්‍රිය කරන අතර තරුණයා තරුණිය පෙන් ගීතයට ප්‍රිය කරනවා. බලන්න වැඩිහිටිය මොනවටද ප්‍රිය කරන්නේ කියලා. මේ ඔබ අප ශ්‍රවණය කරන හරබර සුභාවිත ගී, ඒ වගේම තවදුරටත් එය ඉක්මවා යමින් බැති ගීයට ඇලුම් කිරීම සිද්ධ කරනවා වැඩිහිටියා. මේක එක්තරා විදියකින් ජීවිතයේ ස්වභාවයත් අපට කියා පාන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සුදුල ගුවන් විදුලියත් ඔබේ ආධ්‍යාත්මික වර්ධනය දියුණුව ඇති කිරීම සඳහා ගන්නා වූ ශ්‍රේෂ්ඨ මාත්‍ර උත්සාහයක් හැටියට මේ සඳහන් අපි සඳහන් කරනවා. අපේ ගුවන් විදුලිය ඔස්සේ නිතරම අපි ඔබට ප්‍රචාරය කිරීමට සලස්වා තිබෙන්නේ ඔබේ බුද්ධිය වර්ධනය වන, ඒ වගේම දහම් රසය උකහාගත හැකි ගීත වැඩසටහන්, ධර්ම දේශනා, ඒ වගේ දේවල්. හොඳයි, එහෙමනම් එම කරුණු කාරණා සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා අප සමග එක්විය හැකි ආකාරය ඔබේ හිතමිත්‍රාදීන්ටත් පවසන්න. අපේ මේ ගුවන් විදුලිය මේ වැඩසටහන් පිළිබඳව www.sudularadio.lk අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් අපව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයංපුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතුවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගීරස වින්දනයේ සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතය අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්තෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සලන්නේ කවුද? තම දූ පුතුන්. සමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතිව බිරිය තුළ ස්වාමියා කෙරෙහි ආපමල් රේණුවක තරම්වත් අහිතක් නෑ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නෑ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේ දුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටිනු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කරලා තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල ගායන ශිල්පිනිය, මේ තුන්දෙනාම මෙලව සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ අය තවත් ජීවත්ව සිටියා නම් අපේ කලා ශ්‍රේෂ්ඨියට කොපමණ නම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතයේ රස විඳින්න ගීපද
ප්‍රේමකීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාලනී බුලසිංහල.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගමසේකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරන ලද, එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගමසේකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගමසේකරයන් විසින් රචිත ගීතයක්. මහගමසේකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගමසේකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමැති. සද්භාසා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණුවියේ ගැටවර වියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි, නැතිනම් ප්‍රඥා දශකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහතමා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසු අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මදුර වාසනයක් බවට පත් කරගන්නා ලද මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගමසේකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොලොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරාගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය, අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුලක් ගලා හැල්ල හැටි. හදෙහි සූතැවුල් නිවී යනවා. කොවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගැයෙන්නේ ඒ හැඟුම් ප්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහැණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලඟ හා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟමඩලක්. හිමි සඳුනි, තවත් ඔබ කිම ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගමසේකර නම් වූ කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වනසේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු
කාව්‍යාත්මක ගීතය අපි රසවිඳිමු. ගීපද රචනය මහගම සේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල, මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රස විඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රස විඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට. සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රටපුරා ලොවපුරා සැදැහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.
1: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවය ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ අනුභවයෙන් 14 වතාවක් දෙව්ලෝ සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයේ

0: කුයිදායක කියන හාමුදුරුව. මීට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා. 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙවිමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමුදැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදු සසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවමහොද කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු ඒ පින්කමේ ආනිසංස හේතුවෙන්. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවන, ඔබ විසින් ඒ පින්කමක් සිදු කරලා තිබෙනවන, සිත සකස් කරගෙන, සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුද හැගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.